සදා සුහෙලේ සර්ව සුඛාමේ තුජිතේ පායේ නිර ठाकुर අගෙන් අතෝලේ බරණාසා කෝ තුමරේ රංගා ගුණ නිධාම සුඛ දාතේ අගම අගෝචර ප්‍රභ අවනාසී පුරේ ගුර්තේ ජාතේ සම්පෝ කාට් කියේ නේ කේවල ජබ් කේ හෝ මේ මාරී ජන මරණ කෝ